0: නොරකෙ සරුණී නම්ඥාක
1: මයියන් FM.
2: ඒකෙජි මඩිය මක්ස් වේවස් ඔරයාට මඩිය මක්ස් වේ නේශි වගනුන්ගි පෙටිනි පෝගෙන ගිටෙෂනි මයි FM වේ පෝකෙන බනනිටි ඉදරුටයාටන් ගුරු පිල් රිෂාදනගි ජනන් කගෙන රිෂාදොර මටි රිෂාදා එලෙලෙරෝ කවුලෙලෙ තනන්ගි පෙටිනි පෝකෙන යුනෙන්ගි ගුරන් කයාගේ ෆ්‍රන්ක් සොලිටේ තනන් බාන එබරදා ඩුබෝතු එරම් මතර කයාගේ ටිම් සනරේ ඔකුලිය පෝකෙන ශි වගනු තියාටන් ගිටෙෂනි මයි FM යාට මඩිය මක්ස් waves shomo google play store arage app store download media max waves na kebe kende share te pogrisha da media max waves more sauti more you
3: mayan fm ege ngwar pogingai ege nyor pogingai kitaba kitia e murua onkorgori
4: aitonga
3: mararienda
4: loitai
3: olturoto
4: topoti
3: mbenek dabashi
4: iso